ඊමා වෙගෙන් තිබි මිනිවන් අංහැනුන්නා කෑවෙන කුරුම තියබෑ මිහුන්ගේ තෙරෙන් ඇම්මති තනවස්කම්ගේ ගොතුන් කුලදාන නොවි මීහා තියබෑ මිහුන්ගේ ඊමාම් වෙගෙන් තිබි අංහෙන් කුදින් කුරෙ තියබෑ මිහුන්න මිල් කුවගෙන්වා අලු අංහැනුන්ගේ තෙරෙන් මිහුන්නා කෑවෙන කුරුම් හුට්ටේ තියබෑ මිහුන්ගේ ඊමාංකන් හුරිගොයි අල්ලාහ් දෙනවරි ගතුන් බොඩේ තියබෑ මිහුන්ගේ එබ්බයක් වනී අනෙබ්බයෙක්ගේ තෙරෙන්නේ එබහී දීනුගේ ගොතුන් තියබෑ මිහුන්නකේ ඒ අලු අංහනුනකේ එක් ගොතෙ ෆහෙ එකඹලුන්ගේ සාහිබුන්ගේ ඉජ්නයා එකු එකඹලුන්නා තියබෑ මිහුන් කෑවෙන කුරාශෙ අදි එකඹලුන්ගේ රං හිංහෙෝකමා එකු හෙවගොතුගා එකඹලුන්න දේශෙ කෑවෙනීග රක්කාතෙරකන් ලිබි එකඹලුන් අයිෆැත්තෙරි වෙගම්වා ගොතුගේ ජිනේ කුරා ගොතුගේ නූනෙ අදි වංහනා ගොතුගා ජිනේ කුරා එකවරින් ගෙංගුලේ ගොතුකයි විස්නූනෙ ෆහෙ එකඹලුන් කෑවෙන කුරුම ෆහු හොතුරුකම් බොඩුවගින්වා ෆාෆයි ගෙනස් ගෙන්ෆි නම එබහී ජිනේ කොෆි නම මිනිවන් අංහනුගේ මච්චන් ඔයි අදබුගේ දෙබෑ කුල එබ්බෑ එකඹලුන්ගේ මච්චන් හුට්ටේ එකං එබහී අලු අංහනුනා කෑවෙන කුරුම් ඔතී තියබෑ මිහුන්ගේ තෙරෙන් ජිනේ කුරවිධානකම බිරුගෙන්ෆි මීහ ගශෙ තියබෑ මිහුන් කෙච්චරුම් තියබෑ මිහුන් නං හේකම් බොඩේ අල්ලාහී ගින ගිනයින් ෆා ෆුස්සවා රහීම් වන්ත රස්කලාගේ.

කුරවවාෆාවා බොඩෙති ފާފަතකුන් ತ್ಯබෑමීහුන් දුරුහෙළිವ තිබේ නම ತ್ಯබෑමීහුන්ගේ කිබයි ತಿමන් රස්කලාගේ ತ್ಯබෑමීහුන්ගේ කුදු කුදි ފާފަත ފުස්සවා හොසීමේ අදි මෑවිගම්වා තනක එබහි ස්වර්ගය ತಿමන් රස්කලාගේ ತ್ಯබෑමීහුන් වද්දවා හොසීමේ.

මී හුන්ගේ අදාවෑ තෙරින් දෙනවඩිගතුම් බොඩෙ අදි එහි තෙරියව කම්ගා අල්ලෝ ෆුදේ අදි නස්රු වෙරියව කම්ගා විස් අල්ලෝ ෆුදේ.

0: රන්දෝද මියදග ප්‍රෝග්‍රමස් නිම්බාලා ෆකිල්ලානී මාධමෑ වෙස් තවතෝරෝමු ප්‍රෝග්‍රම හමුතිරනාහ මෙ මේග නිස්තිනී අල්ගුණ ආශත් නැසීම් අස්ලම්ලයකු
1: රන්දෝදි රන්දෝදි රන්ද

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනී නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු.
1: ඒ කොරකො ފަහත ජේලම ආරම ඉහ කෑරි ගතිමේ මිහ හොඳගුවාන ඒනා ජා පින්න බ නුෆැන්න හිසාබයගන තිබෙනවානේ.
2: කොබා මිතා හුන ඩස්බින් එහෙරි දෝ මෙවිස් ඩස්බින කන්නුලාමාඩි.
3: قال رسول الله صلى الله عليه وسلم من كان يؤمن بالله واليوم الآخر فليصل رحمه. معني الله شا قيام الدوهن إيمان واميها فهي ايناغي غايت تماغي كمغي غلوم دمها التاهوشكا.
4: كيرت رسول صلى الله عليه وسلم دنيا دو إم ماتبير صاحبا
5: صلى الله عليه وسلم.
6: بسم الله الرحمن الرحيم. الحمد لله والصلاة والسلام على رسول الله وبعد. මයි නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දුනියේගා හුන්නවනිකො එකලේග ෆානුගෙ අලතු අඹිකඹලුන් අවහාරවි බොඩු බේවේ ෆුළු අවහාරවි දරිදරි කරුන්නා දරිදරි කඹලුන්ගෙ තෙරෙන් එම්මෙ දරිකඹලකු ෆියවා එහෙන් හුරිහා දරිදරි කළුන්නා දරිදරි කඹලුන් අවහාරවි එයි හබේ ෆුළුන් මිෆද බොඩෙති හිතාම ෆුළුත කුරිමති වොමුන් වෙස් මිස්තකුන්නා බද්දලු කරවනී ഇനി വരുണ കുറവാഫ സല്ലല്ലാഹു അലൈഹി വസല്ലം.
7: അഷ് ഷെയ്ഖ് ഹസൻ തൗഫീഖ്.

0: දැන් අයකාවෙස් මේතුක ෆිදාවලු වකිවකින් කියා දෙන.
1: وجزاهم بما صبروا جنة وحريرا
0: ادي اباميهم ككرم سبب اباميهم لبن بجزاكي سورغيا اتانغا لا اولين فشوي فيرام
2: متكئين فيها على الارائك لا يرون فيها شمسا ولا زمهريرا
0: اتانغا اباميهم بولتي سوفتهغا ලෙංගිලාගෙන් තිබේන එතනු එබෑමිහුන්න හූනුකම අධි ෆිනිකම එහසාස් නොකරවේන.
1: වදානියතන් අලෙහිම් විලාලුහා වසුල්ලිලත් කුතුූෆුහා තැස්ලීල
0: අධි එතාගේ ගස්ගහා ගෙහිගේ හියා වාහශී එබෑමිහුන්නා වරක් කෑරීගේ අධි එබෑමිහුන් එ ගස්තහුග මේවා කාම් බේනුවා කොම්මේරකු පසේහෙන් إغاستكم بندقين كبين.
3: ويطاف عليهم بآنية من فضة وأكواب كانت قواريرا
0: إباميهم غاتوغا رانريهيغ تبتهوغا توني توني بلور ترتهوغا كيوما بوين جنسكين هنغا نوكرون أولين
3: قوارير من فضة قدروها تقديرا
0: إريهي تبكوغي සාෆ්කමා හුදුකම් වනී හයාද ගෙන්න්නන් දති මෙම්වරක ගොස්වේ.
1: වයිස්කවන ෆීහා ක සන්කාන මිසා ජුහා සංජබීලා
0: අධි එතාංගා එබෑමිහුම් ෆෙම්බෝයරු එබුයි මුගා ඉංගුරු ෆාඩුගේ මීරු ෆොනි වහෙ හුන්නානේ.
1: ආයිනන් ෆීහා තුසම්මා සැල්සබීලා
0: එයි සැල්සබීල් නංකයේ ස්වර්ගේගේ ආරෙක්ගෙ ෆෙන.
1: ويطوف عليهم ولدان مخلدون إذا رأيتهم حسبتهم لؤلؤا منثورا
0: අදි එබෑමිහුන් ගාතුගා හිඟහිඟා තිබේනී ස්වාංකම බදල ඔවමන්නේ රීති ස්වාං බයිකෙ කලිය එබෑමිහුන් ෆෙනිජ්ජ නම එයි අතරාදේෆා තිබි රං මුතිතකෙහින් හීවෙදානෙ.
2: وإذا رأيت ثم رأيت نعيما وملكا كبيرا
0: ادي كلي سورغيغ انيعم فينجنما انيعم تكا وفلا هينهم جهم ادي ليفاوا غينغون مودلا وريكم غبولكم حيرام و انتريسوان
1: عليهم ثياب سندس خلر واستبرق وحلوا وساور من فضه وسقاهم ربهم شرابا طهورا
0: එබෑමිහුන් වනී සුන්දුස් නමක කියවුණු තුනිතුනි පශවි ෆේරාමුන්නා ඉස්තබරක් නමක කියවුණු බෝ පශවි ෆේරාන් ලෑගෙන අධි එබෑමිහුන්ගේ හෂ්ත වනී රන්රිහීග ගහනායින් ජීනතරෙෆේ එබෑමිහුන්ගේ වෙරි රස්කදාගේ එබෑමිහ දෙවනී ඒග රහය බදලුවම නැයි වස්මීරු බොයිමකේ.
3: إن هذا كان لكم جزاء وكان سعيكم مشكورا
0: هم كرهر من نعم تبامه تكاوني تبامه كلا عملوك جزائك قطك أدي تبامي هنگ إما سكتكامد الله روحرقن فاوي.

පුරුවන්කයවන් දස්කොද්දේ මුස්සපුන් ෆිලාවලගේ මි ප්‍රගම්ග කියවී සුරතුල් අනාම්ගේ ෆන්සාස් තිම්වනායතුන් ෆෂාගෙන් එස් සුරතුගේ ෆන්සාස් නුවවනායතුගෙනියල මුදරිසකී අල්කාරි අලි වහිද අබ්දුරහමාන් දරිවරුණකී ආයිෂත් ෆසීනා හලීමත් සහුදා ආදම් රවදා මුහම්මද් අදි ආයිෂත් රිස්මා ප්‍රගම් මුෆෙද්දී අල්ගොඩු අලි රාසේ

අංගවානෙත තිබා සුවරුගේයක් වන්නාශෙ ඒනා බුණානෙත තිමන්ගේ වෙඩිරස් කලාන්ගේ තිමන්නාය ෆාෆ ෆුස්සවා මෑකොරව්වාෆාවා මීහුන්ගේ තෙරෙයින් එකලාන්ගේ තිමන් ලෙව්විගොය තිමන්ගේ කවුමුගේ මීහුන් දන්නානෙ නම කිහා රඟලු හෙයෙ.

ඒයි එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදිතකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

එවරෙන්නං හෙක්කෙව්වේ එයි හම කශවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමේ වහලකනාලහුම් මිම්මිස්ලිහිමයොර්කබූන් අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුව්වානෙ තකෙති එවරෙන්න ටකා තිමන්රස් කලාන්ගේ හද්දවා දෙව්වීමේ.

අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේහෙයියේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයියේ.

එවරෙන් දන්නවා නැත. එහෙන්නකුන් නූනෙ හම කශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතේ. දෙං තිමම්මෙන් දොගුකුරීමුවේ අදි තිමම්මෙන් බුණීමුවේ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලවවයේ තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙක්ගා මෙනුවී නුවමුවේ.

0: අදිති යබෑමීහුන් ගෙවෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කම් හොරි සුවරුගේ තියබෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: صالح بقيجة.
1: بسم الله الرحمن الرحيم. السلام عليكم مستمعي هلا بدي اخونا اخونا اسلام دينك امري بيت سلام سلام دنا صالح بقيجة من سلسله كا برنامج كان كي مدستي بفنا ببند القراني اكون رقيا ادي من سلسله كمان تبي فنا هم جنست مؤمناني امام النووي رحمه الله لوفا رياض الصالحين مفوت باب توق شرع امام النووي رحمه الله لوفا رياض الصالحين مفوت به بها ترجمه كرب وفاني الشيخ احمد فاروق محمد. ادمیت کے پروگرام کا مثال گون میں بالا دنی فوتو کے تین سٹیک ہائی دی ہے ایبن باب استغفار کرم گواہ کنا گنے فا باب میت کے پروگرام کا می بالا دنی می باب گا گن استوا فا ایم ایف حدیث فوتو کے اشار ستیک ہائی دی ہے نو من حدیث.
2: وعن ابن عمر رضی اللہ عنہما ان النبی صلی اللہ علیہ وسلم قال یا معشر النساء تصدقن وأكثرن من الاستغفار فإني رأيتكن أكثر أهل النار. قالت امرأة منهن ما لنا أكثر أهل النار؟ قال تكثرن اللعن وتكفرن العشير، ما رأيت من ناقصات عقل ودين أغلب لذي لب منكن. قالت ما نقصان العقل والدين؟ قال شهادة امرأتين بشهادة رجل وتمكث الأيام لا تصلي. رواه مسلم.
1: شرح بالله دي منتكا ميدا سالغو منك پروگرام كبير وردان دي باني دكتر ساود والي نكتم مرة بانگتا آدمي فتوك اشار ستيك حدیح وانوان حدیث من حدیث كمانا كي ما ان الله ادب فاقلن الرسول دي عمر گفانو كداري کلن عبدالله كي بان رواب كي وي اقلي گفانو بي دانو بي هما كشورو ما ان نبي صلى الله عليه وسلم حدیث كرو بي اي انهنون كي جماعتو كي ميستكون نيوي تيه کمبلن گنا گنا صدقاء كون اولي حشي كمي ادی تیہ کمبلوں فاف فسیو من ادی استغفار کرون گنا قران ہشکمے فے ہم کشر نرک بنت برین کر گنا بے کم گا تیہ کمبلوں واتی تیمن کلے فان دیکھی وڈا گتی میں می کم وا کے تر.
3: بسم اللہ الرحمن الرحیم. الحمدللہ والصلاۃ والسلام علی رسول اللہ. می حدیث کی وس ہم ریاض صالحین کا استغفار کرم گے باب کے تیرے ایسا ان حدیث می حدیث گنسفا می ونی می باب کے تیرے لافا استغفار کرم گے واہ کا می کے بیان کو فوننا تھی نبی صلی اللہ علیہ وسلم کے امرن ای می انہن بے کمبلن تیہ کمبلن صدقہ قراشے ادی تیہ کمبلن استغفار کرم گنا قراشے دے می حدیث ایو کم بیان کفا می حدیث گا می کم می گوتا قرآن وی کی ویگن کن نبی صلی اللہ علیہ وسلم ای بیان کو دیوا سوا بے گی گوتا گا ای بیان کرنی تی من کلے فانو می دیکھ وڈا گا تی میں نرکہ گے اہل ورنگ تیرین ایم میں گینا ای انہیں کمبلنے دیں می کہل واحکیں اڈوی ونیما ورب بڑا ಕಂಬಡು ವೆಗೆಂದಾಣೆ ಎಹಂ ವೆಗೆಂಗ್ ಅಂಹಂ ಕಬಲುಂಗ ತೆರೆಯಿಂ ಬೇ ಕಂಬಲ ಕುಮಿ ವಿಧಾಳುವಣಿ ಕೀ ವೆಗೆಂಗ್ ಹೆಯ್ಯೆ ಅಲ್ಲಾಹುಗ ರಸೂಲಾಯ ತಿಮಮ್ಮೆಂಗ್ ನರಕಾಗೆ ಅಹುಲುವೆರಿಂಗ ತೆರೆಯಿಂ ಎಮ್ಮೆ ಕಿನ ಬಯಕ ವಾಂ ವಿ ದೆಂ ಏಗೆ ಸಬಬು ಮಿ ಬಯಾಂ ಕುರವ್ವಣಿ ದ ಮಿಹಾರ್ ಮಿಯನ್ನನಿ ಮುಳಿಂವೆಸ್ ಅಸ್ತುಗ ಕೀ ವೆಗೆಂಗ್ ಕಂ ಸದಗ ದೆಂ ವಿ ಕೀ ವೆಗೆಂಗ್ ಕಂ ಇಸ್ತಗ್ಫಾರ್ ಕುರಂ ವಿ ಏಗೆ ಸಬಬು ತ ಬಯಾಂ ಕೊ ದೆವ್ವಮು ದೆಂ ನರಕಾಗೆ ಅಹುಲುವೆರಿಂಗ ತೆರೆಯಿಂ ಗಿನ ಬಯಕ ವಾ ಸಬಬೆಗೆ ಗೊತ್ತು ಹದೀಸ್ ಗ ಮಿ ಬಯಾಂ ಕುರವಣಿ ತಿಯ ಕಂಬಲುಂ ಮಿ ಲಾಣ ಲೆವ್ವುಂ ಇತುರು ಕುರೆಯೆ ಅದಿ ಫಿರಿನ್ನ ಫಿರಿನ್ನ ದ ಮಿತನುಗ ಬೇನುಕೊ ಫಮೀನನಿ ತಕ್ಫುರ್ನ ಏಕಮ ಕು ಮೀ ಮಿತನುಗ ಕುಫ್ರಕ್ಕಿ ಕುಫುರುವುಮೆನ್ನು ಕ ಮಿತನುಗ ಮಾಣೇಕಿ ಮೀ ಫಿರಿನ್ ಕೊದ್ದೆ ಹೇ ಕಂತತ್ತ ಗಬೂಲು ನುಕುರ ವಾಹಕ ಅಸದುಗ ಮಾಣಕಿ ಕಿರಿಯಾವೆಸ್ ಕಮೆದ್ ದಿಮಾವಾಯಿರ ಮೀ ಹುಣ್ಣ ಲಾಣ ಲೆವ್ವುಮಂ ಎದಿ ವಾಹಕ ಬುಣಾಣೆಯೇ ಕಿಥಮ್ಮೆ ವರಕಂ ಹೇ ಕೊ ಕಂತತ್ತ ಕೊದ್ದಿನಸ್ ಏಕಮೆ ಬಲೆಯನ್ ನುಗಣೆ ಏಕಮಕು ಮಿಕಂ ಮಿಹೆನ್ ಒತಸ್ ಮಿಕಂತ ಮಿಹೆನ್ ಒತಸ್ ತಿಮಂ ಕಲೆಕ್ವಾಣು ದೆಕ್ವಡೆಯಿನ್ ನುಗಣ್ಣವಮೆ ಫಿರಿಹೆನುಂಗೆ ಹಿತ್ತಕುಗೆ ಮಚ್ಚ ಕದವೆ ಗಣ್ಣ ಬಯಕು ನಾಕಸಾತ ಆಕಲಿಂ ವದೀನ್ ಮೀ ಬುದ್ಧಿಗೆ ಗೊತುಂಬಲಾ ಇರುಗವೆಸ್ ಉಣಿಕಮೆಂ ಎ ದೀನಿ ಹಮೈಂ ಉಣಿಕಮೆ ದೈವಿಫಾವಾ ಅದಿ ದೀನಿ ಗೊತುಂಬಲಾ ಇರುಗವೆಸ್ ಉಣಿಕಮೆಂ ದೇವಿಫಾವಾ ಕಂಬಲುನ್ ತಕೆ ತಿಮಂ ಕಲೆಕ್ವಾಣು ದೆಕ್ವಡೆಯಿನ್ ನುಗಣ್ಣವಮೆ ತಿಯ ಕಂಬಲುಣ್ಣ ವುರೆಂ ಫಿರಿಹೆನುಂಗೆ ಹಿತುಗೆ ಮಚ್ಚ ಗದವೆ ಗತುಮ දැන් මිහිසාපුන් අනෙක්කා මේ ඒකම්බලුන් නම් සුවාලම් උපදෙනි රසුල්ලාහිය එහෙම ජීවියාමුන් කොබාහේ තිය විදාළවා මේ බුද්ධීගේ හුරි උනිකමකි කොබාහියේ දීනුගේ ගොතුම් හුරි උනිකමකි දෙන් නබියා සල්ලල්ලාහු අලෛහි වසල්ලම බයන්කො දෙවණි අස්ලුග එකලේගුපාණු එ විදාළවි බස්ෆුලකි එකඹදුන්ගේ හුරි නිකමෙතිකම් බයන්කො දිනුමෙ නෝංකං එකම එකඹදුන්ගේ හුරි ගෝහෙග්ගේ වාහක බයන්කොර වැෆි ඒ ගෝහකි කොබා එයි අහම කිරියාකම වෙලා ඉරවස ලාවුනල් ලැබුමන් එදි ගොවුමා කිතම්මෙ රංගල කමෙක්කො දිනස්වස් ශුකුරුවෙරි නෝමා ඒ ගෝස් කමෙක්ග ගොතුග කුරා කමෙක්ග වාහක ඒගේ නතිජා එක්ග ගොතුන්නේ අස්තුග මේ නරකාගේ අහුදුවරින්ගේ තෙරෙන් ගින බයක වෙගෙන් මිතනි ඒකමකු දෙන් ඒගේ ෆහතුග මේ බයන්කොද්දනි අස්තුග මිකංකම් මිහින් හොට්ටස් වෙස් තියයි හාදහා කුලදාන නේද කුලදාන බුද්ධි ගද බයකේ ඒ එවරං ෆිරින්නා දිමාලං එගොතන් එච්චති කියස් ඒ ලාවන දිනස් එමිහුන් එබ කොන්ට්‍රෝල් කුරයේ තියා අංහෙන්බේ කඹලුන් ඒ කොන්ට්‍රෝල් කුරණී අස්ලුග අංහෙනුන් නකි ආමු ගොතෙග්ග අලොන් මෙන් කියාන මි ආතිෆී නොත ජස්බාති තුණු ෆිලිකං ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ඒ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වරුගදවාන ඒ මානේ කි ජස්බාතු තකුගෙ මච්ච බිනා කොග්ගෙන් දිරිඋළුමුග කන්තත්ත නිම්මුම වර බොඩන් අංහෙන් වෙරින් ෆිරිහෙනුන් ආලා බලා ඉරුග ඒකමුග කුලදාන වෙගෙන් වාණයේ එහෙම වීම ඒකන්ත මේ අංහෙන් බේකමලුන්ගේ ෆරාතුම් මේ ෆෙනිගෙන් දායිරු අනෙක්කොළුම් බලා බදාෂේ තිය කඹලුන්නකි මේ දීනි හමතහ කුම්බලා ෆීවියම් බුද්ධික ගොතුම් වෙස් උනි නොත බයෙන් උනි කොල්ලෙවිෆාවා බයිකේ දීනි ගොතුම් බලායිරු ගොවස් බයෙන් උනි කොල්ලෙවිෆාවා බයිකේ ද මීතිග මේ ලෆ්සී මානයෙන් බැලීම වර නොබෑ කොම් මීති මාන කර විදාන එකමකෝ ඒ නොබෑ මාන කුරිය නුදිනු මට්ටක නබියා සල්ලල්ලාහු අලෛහි වසල්ලම එකම් මි බයන්කෝ දෙව්වි එයි එකඹලුන්න වෙස් එයති ඒති නුබෑකෝ විස්නිෆා එම ෆරතමයි ගොත නබියා සල්ලල්ලාහු අලෛහි වසල්ලම හදීස් කුරෙව්වීම එකම නබියාගේ ඒ බස්ෆුලුගේ මොරාදකි ඒ අලුන් මෙම සම මිසාලක හා බයිෆහර බුණාන මේ කයගේ තී හුරි තී මේන කහල මිහක මේන කහල මිහක එකමක බදා බදාෂේ මේ තී තියවරම් මා වරුගද මීහුංග මච්ච තිහෙර ගතවෙ ගන්නනියේ එහම ඒක මානේ කි තාරීෆ් කුරුමෙන් අස්ලුග ඒ නිකමෙති කොල්දොමෙන් නෝන් තාරීෆ් කුරුමෙන් මිතනොග මේ අන්නනි දෙන් මිතනොග මේ අන්නනි එක්කල බයංකො දිනුන් කොබාතෝ මේ බුද්ධික ගොතුන් ඔනිකමෙන් හොරුමකි දීනොග ගොතුන් ඔනිකමෙන් හොරුම
1: ලවුන දෙමු ඒක মানে কি ගින්තියකමලු ගිනගින ලවුන දෙමු
3: ලවුන දෙමු එබුණා බෝග মানে কি ඒ ෆිරින්නා එකුග මේ කුරා මුආමලාත් තහුග මේ කුරා මුආමලාත් තකුග හම අදි ෆිරින් නෝනස්ස සිය දහම කිරියාවස් කමෙ වෙලා ඉර මේ කලෙන් හලාක හුට්ටේ මේ කලෙ ලවුනෙන් හුට්ටේ එගොත බුණා බුණු ඒ ලවුන දිනුමකි
1: ලවුන දෙමේ හැම ඒ ඉබාරතුම් බුණොන්ත
3: සීදා ඉබාරතුම් බුණු මෙන්නෝ කලිය කලියන් ලවුන හුට්ටේ කලියන් අල්ලාහ් ලවුනන් දබ්වානේ කලියන් අල්ලාහ් මියනි ගොතෙන් වානේ මේ දර ගොතෙන් මෙදුර කුරව වාෂේ එකහල බස් බස් බුණු
1: සම්ිතෝති හේඔකන් හඳාන්නත් තාලොමේ නම මිසල්කේ නිර්මත්තක ශුකුරු වෙරි නොවන්ත ඒගමන කුරණ කිනේත ඩොක්ටර්
3: මිතනුක නිර්මත්තක ශුකුරු very known ei mitanu ga minna mi ane mi firinna he he heokon no hitunu no ta he firin kodde heokan tatta gabudu no kurumuge maanei ki asluga ega maanei ki kiwegen heyye asluga mi firinna ekuga miyon huriha duwastaken heda kuramun da iruga adi mi emihun ge faraatun e libigen da මේ වර ගින හයෝ කන්තත්තන් අන්න ඉරුගවෙස් හම කුල්දියක දිමාවා කුඩ කුඩ කමකුන් දිමාවා කුඩ කුඩ කමකුන් තිය හඳාන්නත්තාලනි මියොන් හුරිහා රඟලු කන්තත්තක් කිවෙහෙ තිය හඳාන්නත්තාලනි හඳාන්නත්තාලා බහට්ටාෆා මේ බොනලනිද මෙහදීස් ගයෙන්නේ එකමකු එහෙන් රිවායතෙක් ගවන්නාන බයි කඹලුන් එහෙම්වීම බොනයේ එමිහුන්ගේ ෆිරින්නා දිමාලං මෙහෙන් රුලියන්න වගතුග කලේ ෆරාතකුන් දුහකු සහන්නකන් හයොකම නොදිබයේ හම එහෙම බොනානේ ති අබදුවෙස් තිකහල මීහෙකෙ එයි අසදුග මේ නියුමත ශුකුරු ඇරිනෝ අස්දුක කිහාබොඩු නියුමතෙන් හෙයියේ හම දෙම ෆිරියකු එතත් දුව හෙබ්වන්දෙන් උලේ ඉරුගා ෆිරිමි හා හම ආයිලායට්ටකා එකුරාහා මසැක්කත්තක් කුරමුන් දෙමිහුන්ගේ මි ඔයි මී ලොයිබ්බා එකවරි කමුගා මිහෙන් උලමුන් ධායිරුගවෙස් කී වෙහෙයියේ හම එහෙන් උලලා පදිමාවා කුඩ කුඩ කමෙ දිමාවීම මුලි ෆිරිමිහායන් ලාවනල් දෙවමන් එදි දුවාකො කලයක ෆරාතකුන් දුවාකො හෙයෝ කමෙන් ෆෙනයේ බුනේ ඒ දක්ෆරුනල් අශීර්ගෙ මේ මානයකි අස්තුග නොම එනේ ලිබෙ ෆහුරි හෙයෝ කමා නියොමත්ත හඳන්නත්තාදොන්
1: නියොමත්ත ශුකුරුම අද කෙත්තෙරෙවුම් මේ අල්ගොල්මෙන්ගේ මේදුගේ මුස්තමගේ මිසල්තක බලාරුග හම හරගින මේ අංහෙන් බේෆරුන් මේ සම මිදන්නේ දිරිඋල්මගේ කන්තත්තකුග හම ফিরিনকে গোত শামিল বেগিন হাম এ গোত মসেকে কোরাট বাদে নত ফিরিনগে আলালং কোডা কাম সব বাইং আং হেমবে ফুলং শকুয়াতং এ বহুরে এ মি কোমাতো মি ফদ মি কাম মে দু বিসনালা ফ মি কা কাম গ
3: আ দা থি থি দেন আদি মুলিং হেং কাম ইংগে তা থি দেন হেম মুলিং হেং কাম সবকি ফিরিমি হা এব জেহে আবিমি হা ইং আদা কো দেন জেহে হগ্গো তাকেন আদা কোরা একম এগে মানেন নং এই কিয়েন tibe daane kannenge hama firinge teregawes eggotakan alaanu la hama eggotaka kharadu baradunu di hama abadu mi echetikiya war goos konule mi humes ule daane nuuni misala kan umurge waki hisabakun egotam mi ha badalu wegemes goos daane den hisab diyama wes asduga anhenun hama kuran jehekamen ei ket terivuma adi ena koddin heo kanta komma gotevyasus balagatu ema kitamme kudahio kame koddi fotas ekan inkar koggenne nuani
1: ek doctor me den kitam komme halat dimavi kam ga vi namavis me launad dinun go no pa bastabun me bunewun asu ora norka ter kam go tu
3: da war goes coming e yastu ga hem vima ketteri wang e bajehe hamai kani me aharenge jazbaatu takan ekani ruju anuashe e yastu ga e jazbaatu takar ruju aveveti ve bai faharu ekal buddhi ge hamain visnalan jehe dandiwalu takuga e buddhi ge hamain visnanu leveni e deba benum wan insanak ge tunu filikamaki hamaikani enage jazbati tunu filikamennon enage mi fikuri buddhi ge e tunu filikamaki ves ei hama waram muhimmu kam eerun mi kankan barabara furihama vegen daani as dugade
1: doctor kurimfa kurbe me jazbati me ලොරංගල කමකේ කමත මිසල්ක ඒගේ සවන් ජස්බාතු කතරෙන් කංකං කන්ට්‍රෝල් කරමගෙන්ද ඒක මානකේ
3: ආ ඒක මානකේ බුද්ධිගේ හැමයින් කංකමා දේතරේ ගනු විශ්න ඒ බුද්ධිගේ හැමයින් විශ්නඥා හර්මෙන් විශ්නාන කොම්ම කම කවස් හොන්න සබබුතක අනේක කොම්ම කමෙක් ගෙවස් එහොන්න හගී ගැත්තක আদি කොම්ම කමකා ගුලිෆා එබ හොරේ මි තෆාස් හිසාබුතකක මිහුරි හැච්චති ඒ මිසාලකං අංහෙනකු ඒනගේ ෆිර්මියාක ෆරාතුන් ගෝස්කොක් කමෙ දිමා වීම ඒන උන් හුරිහා දුවහු කොද්දින් හෝකන්තක ගබූලු නොකොන් ඒනයා දිමාලං එච්චති කියා හදා ඉරුගා ඒනක නොෆිනේ හෙයියේ ගෙනස් හිසාබු හදා බලාරේ කිතත් දුවහුතෝ ඒනයා දේතරේක මිසාලක රඟලක් කන්තක් කොද්දිනි එකම නුබෑකොක් කන්තක් කොරවුණු දුවහුගේ වාහක එකඤ්ඤේ ඒ දුවහු වෙෆහුරි දෙරයා හිතාමාගේ සබබුන් මි ෆෙන්නනි මි බුද්ධීගේ හමයකෂෙන් නොෙ දෙයේ දැන් මේ හදීස්ක හම වරබ්බොඩන් එබ ආදේ එයි එක්කල හදීස්ක එබ බයං කොද්දේත අනේ මි බුද්ධීගේ උණිකමෙන් ඇහුරි කීවෙගෙන් කම්බෙස් වරසාක්කො
1: කොහෙත ඩොක්ටර් මිහාරු මි අරගොන්මෙන් අංහෙනුගේ බුද්ධීගේ උණිකම කියදි දීනුගේ උණිකම කී කොබයතෝ
3: බුද්ධීගේ උණිකම් බුද්ධීගේ උණිකම් මි හදීස්ක වරසාක්කොන් එබ බයං කොද්දීෆයි බුද්ධීගේ උණිකම කී කොබයකන් එයි ami ane heki bahe nuwata wahake ki kamegga hekiveriyegge gotuga miha wumattaka emihaya gulun ne kantattakegga mi hekiveriyegge gotuga islam din gabule nokure ei emihaki emihaka undaguwane ekamuga mi hekiveriyegge gotuga asduga hunna ಖಾಸಕಂ ಮಿ ಮಿವಾಹಕ ಕೀತ ಕುರ್ಆನು ಗೌನ್ನಾನೆ ಮಿ ವ್ಯಾಪಾರಿಗೆ ಮುಆಮಲಾತ ಕುರೆವೆ ಇರುಗ ರಹುಣು ಕುರೆವೆ ಹಾಲತ್ತಕುಗ ಅಂಹೆನಕು ಹೆಕ್ವೇರಿಯೆಗ್ಗೆ ಗೊತುಗ ಬಹಟ್ಟಾ ಫಿಯಾಮು ಅಂಹೆನೆಗ್ಗೆ ದಿರಿಳುಮುಗ ಹಯಾತಕಿ ಮಿ ಆಮ್ಮುಗೊತೆಗ್ಗ ಆಮು ಗೊತ್ತಿಗ್ಗ ವ್ಯಫಾರಿಯ ದಿರಿಯುಳುಮುಗೆ ಕಂತತ್ತಕ ಮಿಕಂತತ್ತಕ್ಕೆ ನೂಣೆ ಎವ್ರ ಬೊಡಂಗ್ ಗೇತೆರೇಗ ಹುಣ್ಣ ಕಂತತ್ತಕ ಕುದಿಂಗ ಕಂತತ್ತಕ ಅಳಾಲುಮ ಅದಿ ಏಗೆ ಇತುರಂಗ್ ಅಂಹೆನುಣ್ಣಂ ಆಮು ಗೊತ್ತಿಗ್ಗ ಕೊಮ್ಮೆ ಮಹಕು ದಿಮಾವ ಮುಮ್ಮಿದ ಮಸ್ಸರು ಕಂತತ್ತಕ ಮಿಹುರಿಹಾ ಕಮಕ ಹುರೆ ಎಬ ಆದೆಯೇ ಹೆಂಗ್ ಕಂತತ್ತಕ ದೇತೆರೇಗ ವಿಷ್ಣ ನುಲೆವೆ ವರಗ್ಗಿನ ದಂಡಿವಳತ ಎಮ ಎಹಾ ಬ್ಯಾವರು ದಂಡಿವಳುತಂಗ್ ಎಗೊತಂಗ್ ಅಣ್ಣಕಮವಾಣಮ ಅದಿ ವಕಿಂಗ್ ಖಾಸಕೊ ಮಿ ಹದೀಸ್ ಗಮಿ ಬುಣ ಗೊತಂಗ್ ಹಮ ಏ ಕಾಲ ಏಕೀವೆಗೆ ಫಿರಿನ ದಿಮಾದಂಗ್ ಎಗೊತಂಗ್ ಹೆಚ್ಚು ಬಸ್ ಬುಣದೆವೆನಿ ಹಮ ಎಕ್ಕ ಜಜ್ಬಾತುಗೆ ತೆರೆಗ ಗೊಸ್ಗೆ ಎಮ ಎಗೊತ ಗಿನೈನ್ ದಿಮಾವಾ ತೀವೆ ಎಗ್ಗೊತಕ ವ್ಯಸ ಮಿ ಹುಣ್ಣಂಗ್ ಎಕ ನುಕುರವೇ ತೀಕಿಯನ್ನು ಎಯಿ ಅದಿವೆಸ್ ಎಬ ಎಂಗ್ ಹಮ ಎಹಾಲತ್ ಗೊವೆಸ್ ಹಮ ಮಿ ಹುಣ್ಣಂಗ್ ಒಬೆತ್ತ ಅದಿವೆಸ್ ಫುರುಸತು ಎಕ ಮುಖ ಎ ಫುರುಸತು ದೇನೀ ಫಿರಿಹೆನಕ ಎವ್ವರು ನೋವಾ ಗೊತ ಏಯ್ ದೇಹೆನು ದೇಹೆನುನ್ನ ವೆಜ್ಜಿಯಾಮು ಹಕಿ ಬಸ್ ದಿನು ಏಗೆ ಸಬಬುಸ್ ಅಲ್ಲೋಹ ಭಯಾಂಕುರವಾ ಫವಾನ್ ಏಯ್ ಫಹರಿಗ್ಗ ಏನ ಹಂದಾಣೆತಿ ದಾಣೆತೀವೆ ದೇವಣ ಮೀಹಕು ಬೆಹೆಟ್ಟು ಮಟ್ಟಕೈ ಏಮಿಮ ಅಣಂಗುಣಾಕಮವಾಣಮ ಏಯ್ ಅಂಹೆನುಂಗ ಹಾಲತ ಬಲ ಮಸೂಲಿಯತು ಮಿದನಿ ಎಮಿಗೆ ಹಾಲತ ಗುಳೆ ಗೊತ್ತುನ್ನೆ ಎಮಿ ಎವರುಗೆ ಬೊಡು ಜಿಮ್ಮಾಯಿಂಗ್ ಅಂಹೆನುಣ್ಣ ನುಜಸ್ಸಂವೆಗೆಂ ಎಮಿ ಹೆಕಿವೆರಿಯ ಕವ್ವಾ ಇರುಗ ಅಣಂಗೆಂ ಹೆಕಿಬಸ್ ದೇಕಶನ್ನು ಹೆಕಿಬಸ್ ದಿನು ಅಯ್ಯ ಅದಿ ತಫಾತು ಕಮೆ ಮೀ ಹೆಕಿವೆರಿಯ ಕವ್ವಾಂ ಆಮುಗೊತೆಗ ಕುರಿ ಜಮಾಣುಗ ಹೆಚ್ಚಿಸನ್ನು ಲಿಯವೇನೆ ಎಮಿಮ ಜೆಹನಿ ಸಿಕುಂಡಿಗ ಮೀತಿ ಹಂದಾಣುಗ ಬಹಟ್ಟಂ ಮಿವೇಣಿ ದುವಹಕು ಮಿವೇಣಿ ಮೀಹಕಂ ಮಿವೇಣಿ ವರಕಂ ಎಚ್ಚೆ ದಿಂಖಾಂ ಏಕಮುಖ ಅಂಹೆ

0: ඉනිගොතුන්න්න නිකම් මේ බයංකුරණි හම අනික්කාවෙස් හම මේ ජිස්මානී ගොතුන්න ජස්බාතී ගොතුන් හුරි තෆාතු තක්කකා හුරේ දීනී ගොතුන් උනිකමිකේ එබුණා බහුගේ මානේකි එමිහුන්නකන් නුජහයේ එමිහුන්නකන් නුජහයේ එමිහුන්ගේ මිමස්සරුකන් තහුගේ දුව ස්වර්ග නමාත් කුරාකශ යති අෆු කුරේ විෆේ ලුයේ දීෆේ යති මසූදියතුන් මි තකුලිෆ් තකුන් බයින් උනිකොල්ල දෙයිෆේ යති හදෝස් නිෆාස්වස් හමයායකුග රෝධවෙස් එමිහුන්න යොත්ති ලුයේ දීෆයේ ෆහුන් රෝධතන් හිෆු මට්ටක නමාදුග විජ්ජාම් දෙන්නොස් චෙහේ ඒ ගොතකවවෙස නමාතු කුරාකරෙන් එහෙම එ ලුයිකන් දීෆ ඔන්න ඉරුගවෙස් දෙන් රසුදාගම හදිසන බයින්ගේ අස්ලුග අංහනුග හද බුද්ධිකදයි එයි ෆිරිහෙන් එක්ග හිතුගේ මච්චක් ගදව ගන්නන් හාදහාවා මොලේ මේ අංහෙන්වෙරින් මේ උනිකන් බුද්ධිග ගොතුම්වෙස් අධි දීනි ගොතුම්වෙස් හුරිකම්ග වියස්ස සදහාවා මොලේ මේ අංහවෙරින් මේ ෆිරිහෙනුන්ග මච්ච ගදව ගන්නල
1: බෙෆුන් හයාල් හම වර බොට තෆාතුවක ශිගම ෆිරිහෙනුන් නබ රංහෙනු හම විස්නමුගේ ගොතුම් වර මා කොළදානය වෙස් පෙ බෙෆුන් විදාලය මිහාර
0: මේ හදීසුම් වෙස් ලිබේ කොළදාන කං ඒ මි හදීස්ගය බුණනී මේ ගණෙක් කොළ බුණනී ඒදි දීනි හයිසීයතකුන්නේ මෙයොතී ඇමිහුන්ගේ මේ මේ බුද්ධියක ගොතුන් උනිකමෙන් දීනුක ගොතුන් උනිකම එකමකු හදීස්ගේ ෆහුබයින් එබ බයංකොත් දෙන්න කොබාකන් එබුණා උනිකමකි එබුණා උනිකමකි එක්ගොතකවස් ඒනගේ ඒනගේ බුද්ධියා ඒනගේ විස්නුන් කොෂිවාහකෙන් නූනේ ඒක එබුණා එච්චකී ඒනගේ හිතම්ම විස්නුන් හුට්ටස්වස් ඒනයන් අන්න මි ජස්බාතුතන් ඒනග මච්චන් එබ ගදවෙ ගණයේ ඒ ගදවෙ ගන්නා තීවේ ඒ සබබා හුරේ මේ තෆාතු තක කොෆා හුන්නනී එහෙම මේ හදීස් ගමි බුණනී ඒ ජස්බාතු තක් තිමන් මේ කන්ට්‍රෝල් කොබ්බදාරේනික කන්ට්‍රෝල් කොෆිකම වානම ඒ ෆිරින්නම් ලවුන දේ බයග්ගේ ගොතුගයෙන් আদি ෆිරින්ගේ හේයකන් බලයන් උගන්න බයග්ගේ ගොතුගය වෙගෙන නුදානේ
1: එහෙම මේ අංහෙන් බෙෆුන්ගේ බුද්ධියගේ විස්කලෝනිකමෙන් හොරගෙන නුනේ ඒ දිමාව වගුත්තවක
0: එක්ගතකවස් බුද්ධියගේ උනිකමෙන් හොරගෙන නන්නුන් আদি දීනි ගොතුමස් උනිකමෙන් හොරගෙන නන්නුන් දීනුක මිදෙනීත මිස්තිස්නා ඉතිස්නා දේ ඉරුගා එමිහුන්ගේ ඒ හාලතුග ඒයි හම ෆිරිහෙනකේ එෆ්ෆදෙන් එමිහුන්නම් හම සවාබලි බෙමුන් එහෙම කවුනිකමෙන් නාතේ තහගීගතුග
1: එනමස් මේ එකංකමගම චක්කෙත්තරේ නොවේවි දුලුන් එෆද බස්ත බොනේවි ශුකුරුවරේ නොවේවි එහෙන් දා දියුන් ගිනවෙච්චනම
0: දෙන් හසාබුන් ෆෙන්නානී නරකයක අහදවරින්ග තෙරෙන් එම්මගිනයින් එමිහුන් ඒ මී හගීගතේ යස්තුගම
1: ඔට දැන් මේ කොන්ද මෙවහකටන් හොරේ මිසක ගෛර මුස්තමුන් අබපුනේ අංහෙනුන්න මේ ස්ථාන දිනුග හක්කෝතන් උනිවා මිකල්වාකේ බහොරේ අල්ගොමෙන් ගින අඩේවේ
0: ආලගන්න කුරිමස් දන්නවාලින් අස්තුග මි හදීස් වර බොඩන් මිහම් බේනුම් කුරේයේ බලා බලාශේ මේ කලයමෙන්ගේ නබියා යොති අංහැනුන්නා දේතරේග එමිහුන්නකි මේ බුද්ධීග ගොතුන් උනි බයිකේ දීනි ගොතුන් උනි බයිකේ මේ බයන් කුරබ්වාෆයි එකමකු මි හදීස්සන් අලුගනුමෙන් ඇස් බලෑලීම එබ ඉගේ මේ හදිස් ගැබ බයන් කොද්දේ මේ බුද්ධිගුණිකමකි කොබෑකන් දීනි ගොතුන් හුරි උණකමකි කොබෑකන් එබ ෆොරතම බයන් කොද්දේ දෙන් දෙවනකමකන් හදිස්ගේ දෙන් හුරි බෑතක බලාදීම එබ එංගේ අස්ලුග මේ උණිකමෙන් මේ අන්නනී කී වෙගෙන් කන් එයි දෙජින්සුග මීහුන් අල්ලාහ හද්දවාෆ මි වණී තෆාතු ගොතෂි තෆාතු දවුරුතක දෙබෑ මිහුන් අදා කරු මට්ටකයි අල්ලාහ අංගවනි වලෙස දකරු කල් උන්ස එමි අංහනකා ඒ ෆිරිහනකා ඒ එෆද වෙගෙන නොවානේ ඒ තම තෆාතු දෙජින්සුග දෙමිහුන්නේ එකම මි දෙමිහුන්නකි ඇස් මි කන්ත ෆිරිහම කොරේ කොම මිහෙ ගැසුන උනිකමුන් ඇස් අනෙක් ගහොඩි ෆිරිහම කමුන් ඇස් දෙබෑ එක්කො දෙමිහුන්ගේ රෝල අදා කරමි ෆිරිහම කොරේ
1: දෙන්නොස් මිතනුග මේ ඔටි මේ ගිනගිනයින් සොදගයක් කුරුන් අදි ෆාෆුස්සෙමඟට ඉස්තගෆාර් කුරුන් කුරානම දෙත
0: ඒ අස්ලුග මිදිමාවා කන්තකුගේ හල්ලෙන් ඔබෝතේ එහෙම මි හදීස් අස්ලුග ඉස්තගෆාර් කුරුමුග බයම් මිගෙනයි අංහනුන්නම් මිහුරිහා කන්තත්තකෙ දිමාවියස් එමිහුන්නගේ තෙරේගා ෆිරින්නා මුආමලත් කුරවේ ඉරුග ලාවුනල්ලී කමුග වියස් වෙස් ෆිරින්ගේ හෙයොක්කන් ගබූලුනු කුරවුනු කමුග වියස් වෙස් ඔබෝතේ හල්ලේ එ හල්ලකි සදගයක් කුරාශේ ඉස්තගෆාර් කුරාශේ එහෙම ජීවියාමු එක්කල මේ නරකාග ගින මිහුන්ගේ තෙරේ කරේ වදගෙන්නේ නුදාන ද නරකාග ජුම්ලකොන් මේ අංහනුන් ගිනවෙගෙන් දියස්ස් මේක විස්නම් වේ කොම් අංහනකුවස් ඒන සලෑම වා එන සලෑම වෙච්චි වියමුති එන සලෑම කල්ලි

0: රන්තෝද මියදග ප්‍රෝග්‍රම් ස් නිම්බාල ෆකිල්ලානී මාධමෑ වෙස් තවතෝරෝමු ප්‍රෝග්‍රම් හමතිරිනාහ මෙමීග නිස්තිනි අල්ගුණ ආශිත් නැසීම් අස්ලාම්ලයකු
1: රන්දෝති රන්දෝති රන්දෝ